ආදරේ හිතේම තියාගෙන හැමෝටම එන්න ආදරේ කියන්න. ළඟින්ම ඉන්න හිත පුරාම ඉන්න අයව ආදරෙන් මතක් කරන්න. වැඩ කොච්චර තිබුණත් මහන්සි නැතුව සතුටින් වැඩ කරන්න. හරියටම මධ්‍යහන 12 ඉඳන් දවල් 2 වෙනකන් මධ්‍යහන ඉස්සරයි ගී මිහිරයි.

එම සයුර කිමිදි කිමිදි නාලපලක් නෑ. අම්ම පෙව්ව කිරි බිඳකට සමකරන්න බෑ. කාලෙ බැඳල දොඩන කතා හරිම විනෝද.

0: ගෙදර යන ගමන් නිදහසේ අහන්න සන්ධ්‍යාවේ ඉසිර හැමදාම හවස 4ට සන්ධ්‍යාවේ ඉසිර අහන්න.
1: ධර්ම රහස්‍යෙ මං

ඉසර ගී මල් වරුසා ආදරය කරන හිතේන්න නගින්නන්න හැමෝම වෙනුවෙන් දවල් දෙකේ දන් හවස හතර වෙනකන්න.

ඈත හිටිය ලගින්ම හිටිය ඔයා වෙනුවෙන්ම මට කියන්න තියෙනවා ලස්සන කතා ගොඩ ඒ කතා අතරේ ඔබට කියන්න බැරි ගොඩක් තේපිරුණු ආදරණීය ගීත පෙළක්.

ආදරේ හිතේම තියාගෙන හැමෝටම හෙන්න ආදරේ කියන්න. ළඟින්ම ඉන්න හිත පුරාම ඉන්න අයව ආදරෙන් මතක් කරන්න. වැඩ කොච්චර තිබුණත් මහන්සි නැතුව සතුටින් වැඩ කරන්න. හරියටම මධ්‍යහන 12 ඉඳන් දවල් 2 වෙනකන් මධ්‍යහන ඉස්සරයි ගී මිහිරයි.

විටක පරිත්‍යාගයක් වූ ප්‍රේමය. ප්‍රේමය වෙනුවෙන් අසීමිතව කැපවූ පෙම්වතුන්. තමන් විදි ප්‍රේමයට කිසිදා වෛරණු කළ ප්‍රේමවන්තයින්. මතක අතර අතරමං වූ පෙම්වතුන්. ලියව් කවිවැල් මුමුණන මින්ද නේන රයිට. හරිටම රෑ හතේ තිහට ඉසිර සිර හත බැදී රෑ.

රෑඳුම් බැඳුම් විකාරයකි මොකද කොට ගවුන් නොහුනා මොහොට පයිසි කලෙන් ගසන හැටි රවුන් මේ නැත්ත මොකද අපේ ගමේ අයින්සක පෙන් අයෝ මේකද මේ කොළපතිවේ සිර ලෝකෙ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි දැන් මේවා දැකලා මට හිතෙන්නේ ගෙදර යන්නටයි සිර ලෝකෙ කියලා ආවේ වැඩක් සොයා ගන්න

පඩුබාගේ රාග කලට කිරති තරාදිය හොරයි සම පිස්සන මුදු මාල රක්ත රණිය කියලා දෙයි. කන්තෝරුවේ වැඩ වෙලාවේ රේස් පොත බලයි කොහෙ බැලුවත් හොර බුතියයි හොර සුරා පොලයි. මේක කොළඹ නම් දෙයනේ අපේ ගම හොඳයි. මේ වගේ අයමද කොළඹ ඉන්නේ? දැන් මේවා දැකලත් මට හිතෙන්නේ ගෙදර යන්නටයි. සුර ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි. දැන් මේවා දැකලා මට හිතෙන්නේ ගෙදර යන්නටයි. දැන් මේවා දැකලා මට හිතෙන්නේ ගෙදර